0: එතකොට ඒ වගේ ෆැසිලිටි තියෙනවා එකේ. එකම දේ නිරෝෂි මම ඔය දැකලා නැහැ. ඔන්ටර්ප්‍රනෝ වීසකේ ගොඩක් ලංකාවෙන් එනවා. මම ඇත්තරම දෙතුන් දෙනයි ගැන දැනුවත් ඇවිල්ල මේ සටප් කරලා රෙසිඩන්ස් ඇපලිකේෂන් එකක් දක්වා ගිය දන්නේ. ඉතින් ඒකට හේතුව වෙලා තියෙන්නේ මං හිතන්නේ අපිට ඔය කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එක ට්‍රාන්ස්ෆර් කරන්න බැහැ. ඒ කියන්නේ ෆස්ට් ඉයර් එකේ අපි ඒ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එක ට්‍රාන්ස්ෆර් කළා, ඒ දේවල් අපි බිස්නස් එකේ සෙටප් කරා කියලා පෙන්නන්න ඕනේ. ඉතින් ඒ බිස්නස් ස්ටාර්ටප් එකේ ඒක ඒක කරන්න මේ එක්ක ටීටි වෙන්න ඕනේ, බැංක් ටු බැංක් ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්න ඕනේ. ඉතින් ඔය ඔය ප්‍රශ්න හින්දා, කියන්නේ ෆන්ඩ්ස් ලංකාවෙන් එළියට ගේන්න බැරි ප්‍රශ්න හින්දා ගොඩක් වෙලාවට ඔය ඔන්ටර්ප්‍රනෝ වීසා කියන කැටගරි එක මේ ලංකාවෙන් ඇප්ලයි කරන්නේ නැති තරම්.
1: තරංග, අනිත් ප්‍රශ්නය තමයි හැම කෙනෙක්ම තමන්ගේ දෙමාපියන්ව නිව්සීලන්තයට සංචාරයක් සඳහා ගෙන්වා ගැනීමට කැමැත්තෙන් සිටිනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ලේඛන මොනවද, කොහොමද මේ දේ කරන්නේ කියන එක අපි කතා කරමු. ඒ වගේම තමයි දෙමාපියන් සඳහා රෙසිඩෙන්සි එක ලබා ගැනීම සඳහා යම් කිසි ක්‍රමවේදයක් තියෙනවද, නිව්සීලන්තය තුළ තියෙන ඒ ක්‍රමවේද පිළිබඳවත් අපි කතා කරමු.
0: නිරෝෂි, පේරන්ට්ස් වීසා කීපයක් වර්ග තියෙනවා. මේ අම්මලා තාත්තලාට නිව්සීලන්ත වලට එන්න ටෙම්පරරි වීසා වගේම රෙසිඩෙන්ස් වීසත් තියෙනවා. ඉතින් ටෙම්පරරි වීසා ගැන කතා කරොත් පේරන්ට්ස්ලාට තියෙනවා ජෙනරල් විසිට වීසා, මැක්සිමම් 9 months දෙනවා, 12 months පීරියඩ් එකක ඇතුළත. ඉතින් එක පාටම 9 months අපි ගොඩක් ලාට රීසන් එකක් නැතුව ඇප්ලයි කරන්නේ. ඉනිෂියලි 3 months ඇප්ලයි කළා, 6 months වලට එක්ස්ටෙන්ඩ් කරනවා, නැත්නම් 6 months ඇප්ලයි කළා, 3 months වලට එක්ස්ටෙන්ඩ් කරනවා. ඒ වගේ දෙයක් තමයි ගොඩක් ලාට කරන්නේ. ඉතින් ගොඩක් අම්මලා තාත්තලා චයිල්ඩ් බර්ත් වලදී එහෙම නැත්නම් මොන හරි වෙන ලෙඩකදී දුකකදී කවුරුහරි ළඟ ඉන්න ඕන වුණාම ඒ වීසා වර්ගය දාලා ගෙන්නන අවස්ථා තියෙනවා. ඉතින් වර්ක් වීසාවල ඉන්න අයටත් අම්ම තාත්තව ගෙන ගන්න පුළුවන්, ස්ටුඩන්ට් වීසා ඉන්න අයටත් අම්ම තාත්තව ගෙන ගන්න පුළුවන්. ඒකෙදි වෙනස තියෙන්නේ වර්ක් වීසා ඉන්න අයට ස්පොන්සර් කරන්න බැහැ අම්ම තාත්තව, මොකද ඒගොල්ලෝ ස්පොන්සර්ෂිප් එකකට එලිජිබල් නැති නිසා. එතකොට එන අම්ම තාත්තා ඒගොල්ලොන්ගේ ෆන්ඩ්ස් පෙන්වන්න ඕනේ, ඒගොල්ලොන්ට ඉනෆ් ෆන්ඩ්ස් තියෙනවා කියලා ඒගොල්ලෝ එන කාලයට වියදම් කරන්න. ඉතින් මෙහි ඉන්න දුව හරි පුතාට හරි ඒගොල්ලොන්ට පුළුවන් ඇකමඩේෂන් එකට සපෝට් එකක් දෙනවා කියලා පෙන්වන්න. නමුත් ෆන්ඩ්ස් පෙන්වනකොට ඒක අම්ම තාත්තගේ ඔන් ෆන්ඩ්ස් පෙන්වන්න වෙනවා. ඕකෙදි පොඩ්ඩක් වෙනස් නිරෝෂි, මෙහි රෙසිඩෙන්ස් හරි සිටිසන් හරි තියෙනවා නම් ඒගොල්ලොන්ට ස්පොන්සර් කරන්න පුළුවන් අම්ම තාත්තගේ ෆන්ඩ්ස් වලට සහ ඇකමඩේෂන් වලට දෙකටම. ඉතින් අම්මයි තාත්තයි නිව්සීලන් ඇවිල්ලා ආපහු යනවා කියන්නේ එවිඩන්ස් පෙන්වන්න පුළුවන් ඒ රටේ තියෙන කමිට්මන්ට්ස් ඒ කියන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අම්මලා තාත්තලාට ගොඩක් වෙලා ඒ ඒජ් එකට ආදායම් ඒ වගේ දේවල් නැහැනේ. එයාලගේ ඉඩකඩම් තියෙනවා නම් එහෙම නැත්නම් මොන හරි ෆික්ස් ඩිපොසිට් තියෙනවා නම් පෙන්ෂන්ස් හම්බ වෙනවා නම් රිටයර්මන්ට් මොනා හරි දේවල් වලින්, එහෙම නැත්නම් වෙන එක්ස්ට්‍රා ඉන්කම් එක කියන්නේ රෙන්ටල් ඉන්කම් ඒ වගේ දේවල් තියෙනවා නම් ඒ වගේ ඒවා පෙන්වන්න පුළුවන් ඉමිග්‍රේෂන් එකට. ඉතින් අනිත් ටෙම්පරරි වීසා එක මේ ළඟදී ඉන්ට්‍රියුස් කරා මේ පේරන්ට්ස් බූස්ට් වීසා කියලා එකක්. ඒකත් අම්මයි තාත්තට මැක්සිමම් 5 years ඉනිෂියලි හම්බ වෙනවා. ඊට පස්සේ ආය අප ටු එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් අප ටු 10 years වෙනකන්. ඒ කියන්නේ 5 years ඉනිෂියලි හම්බෙලා 5 years වලට එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ වීසා වර්ගෙත් දැන් අපිට මේ ඉන්ට්‍රඩියුස් කරා මේ ළඟදී. ඉතින් ඒකේ ගොඩාක් ඩීටේල්ස් නම් මම හිතන්නේ තාම ඉමිග්‍රේෂන් එක රිලීස් කරලා නැහැ. ඉතින් ඒකත් හොඳ ආරංචියක් අමල තාත්තලව ගෙන්නගෙන ලෝන් ටර්ම් තියාගන්න ප්ලෑන් කරන අයට. ඉතින් ඊට අමතරව රෙසිඩෙන්ස් වීසා වලින් ඒ කියන්නේ දීර්ඝ කාලීනව අමල තාත්තලව තියාගන්න වීසා වර්ග තියෙනවා. පේරන්ට්ස් රිටයර්මන්ට් වීසා කියලා එකක්. ඒක නම් ඇත්තටම නිරෝෂි මම දැකලා නම් නැහැ ලංකාවේ අමල තාත්තලට ඒ ඇප්ලයි කරලා තියෙනවා ඒක. එතකොට ඒකට මට මතක විදිහට නිව්සීලන්ඩ් ඩොලර්ස් 500,000

0: දෙකක් ට්‍රන්ස් කරන්න ඕනේ එයාලගේ ෆන් ට්‍රන්ස් කරන රිකෝයමන්ට් එකක් මීට් වෙන්න ඕනේ. ඉතින් ඒක ගොඩක් මන් දැකලා තියෙන්නේ චයිනා වලින් පේරන්ස් ලව මෙහෙ සෙටල් කරා තියන්නේ ක්‍රමේ පාවිච්චි කරනවා. ඉතින් අමතරව පේරන්සේසා වර්ගයක් තියෙනවා ඒක ඉන්කම් එක පෙන්නලා ගෙන්න ගන්න ටර්ම්. ඉතිං ඒකෙදී ඇත්තටම මේ ඊච්චර් 2500ක් වගේ ප්‍රමාණයක් තමයි සිලෙක්ට් කරගන්න EOI එක සබ්මිට් කරන්න තියෙනවා. ඒකෙදී එලිජිබල් වෙන්න එයාගේ අම්මයි තාත්තගේ දරුවෙක් මෙහි ඉන්නවා සහ දරුවගේ පාට්නර් එකතු වෙලා කම්බයින් ඉන්කම් එක පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවෝ දෙන්නෙක් ඉන්නවනේ, ඒ දරුවෝ දෙන්නගේ ඉන්කම් එක පෙන්වන්නත් පුළුවන්. එකම දේ නිරෝෂි එකේ අවුරුදු 3ක් පහුවෙන්න ඕනේ ඉනිෂියල් රෙසිඩන්ස් එක හම්බ වෙලා මේ නිව්සීලන් වල මේ බෝන්ගේ. එතකොට ඒ ක්‍රම ටික තමා තියෙන්නේ ටෙම්පරි වීසා සහ රෙසිඩන්ස් වීසා වලට දෙමාපියෝ ගේන්න නිව්සීලන් වලට. එකෙදී ඉන්කම් එක බලන ඇත්තටම චාර්ට් එකක් තියෙනවා මිග්‍රේෂන් වෙබ්සයිට් එකේ ලිස්ට් කරලා ඒ ඉන්කම් එක තියෙන්න ඕනේ. එතකොට ඒකෙදී තවත් දෙයක් තියෙනවා නිරෝෂි, දැන් අවුරුදු 10ක් විතර ඉස්සරහට යනකම් රෙසිඩන්ස් එක අම්මලා තාත්තලා හම්බුණාට පස්සේ ඒ කන්ඩිෂන් එකක් තමයි අම්මලා තාත්තලාගේ ලිවින් කොස්ට් එක ඒ 10 ඉයර්ස් යනකම් ඒකලෝ මීට් වෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් බලලා තමයි රෙසිඩන්ස් එක ඇප්‍රූ කරන්නේ අම්මලා තාත්තලාගේ.
1: ස්තුතියි තරංග, මේ වැඩසටහනට සම්බන්ධ වෙලා මේ පිළිබඳව දීර්ඝ ලෙස අපිත් එක්ක කතා බහ කරාට. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වුණේ ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් තරංග ගුණසේන මහත්මිය. ඉතින් අද දිනට සමු ගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහන
2: streaming now on planetaudio.org.nz.
3: Each week, around 3,000 units of blood are required to cover the needs of hospitals throughout New Zealand. Every drop counts. If you're over 16 and weigh more than 50 kilos, you can probably give blood. Go to nzblood.co.nz or call 0800 Give Blood to book an appointment. You could save a life on your lunch break.
4: നമസ്കാരം, ഞാൻ സിന്ധു പുന്നോസ്. മലയാളം എഫ് എം എന്ന നമ്മുടെ കമ്മ്യൂണിറ്റി റേഡിയോ പരിപാടിയിലേക്ക് സ്വാഗതം. വെള്ളിയാഴ്ച വൈകിട്ട് 7:25 യവനിക എന്ന ഗ്രഹാതുരത്വം നിറയുന്ന റേഡിയോ നാടക പരമ്പരയും തുടർന്ന് മലയാള ഗാനങ്ങളുടെ പിന്നാമ്പുറ കഥകൾ നിറഞ്ഞ പാട്ടിന്റെ കഥ എന്ന പരിപാടിയും ശ്രവിക്കാവുന്നതാണ്. ഞായറാഴ്ച ഉച്ചയ്ക്ക് 12:25 അറിഞ്ഞതും അറിയാത്തതും എന്ന പരിപാടിയും അഭിമുഖങ്ങളും ചർച്ചകളും പാചക സംഭാഷണങ്ങളും കുട്ടികളുടെ പരിപാടികളും ഉൾപ്പെടുത്തിയിരിക്കുന്നു. You can also listen anytime on planetaudio.org.nz/malayalamfm.